ගේහං න සෝකං න සාගං පරේ යං පවිතරං පුනීතං ගතාකං න ජාතං න පාතං න මිත්‍රං න මන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ නමෝ ඒකතන්ත්‍රේ න ධර්මං න භර්මං න සර්මං න සාකේ න බර්මං න චර්මං න කර්මං න බාකේ න සතරං න මිත්‍රං න පුත්‍රං සරූපේ නමෝ ආද රූපේ නමෝ ආද රූපේ कहूँ कंज के मज के भरम भूले कहूँ रंग के राज के धर्म लूले कहूँ देश के भेष के धर्म थामे कहूँ राज के साज के बाज तामे कहूँ अक्षर के पक्षर के से